0: Seine Düse rettet die Buntgänse.
1: අත්තන පත්තක බයිරේ ඉන්නේ බෙසික තවන් සතන්
2: මල තස මාරි තල වාජි බුගොත්
0: උනි කිමර නම් සින්දුජි කොස්ල ලක්ත කරි
2: අත්තලේ
0: ඉරිසෝදේ අත්තසලේ බොසෝ
2: ආ අලා පදි මාරි ගර බයිරේ ගන් ඔල්සානි ফুল දිදි සමස්තු
0: अनि फुल चाहिँ तिम्रो दिदी कसरी भयो
2: कसरी तर दिदी नै पर्नुहुन्छ
0: अनि तिम्रो आमा चाहिँ
2: आमा सिक्किममा हुनुहुन्छ अरे नभेटेको पनि कति हो
0: आमा तिमीलाई लाग्दैन
2: लाग्छ
0: What the hell?